අදත් සුපුරුදු පරිදි අප ඔබ සමග ගුවනින් හමුවෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඔස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2000හි 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අකණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් ප්‍රචාර වෙන බව ඔබට දන්වන්නට කැමතියි.

0: શિરસ્થલ ઇરણ નવ અર્બુદેદી રટટ અગત્યક સિતવન કિસિદુ ક્રામાર્ગયક ગન્ને નહે એબતિનાલ ઇંદ કિયાઈ
1: අපට අගතියක් වෙන කිසිදු තීන්දුවක රජ්‍ය ප්‍රවිෂ වෙන්නේ නැහැ. රාජකාරී ඉරටාපිට සාකච්ඡා කරන්න අවශ්‍ය පියවර ගන්න.
0: ඇමරිකානු දෙතික සම්බාධක යනු ශ්‍රී ලංකාවට විශේෂිත දෙයක් නොවේ. විදේශ කටයුතු අමාත්‍යංශයේ පහදයි. අනීතිකව විදේශවලට මුදල් යවූ තවත් සමාගම් 17ක් ගැන පුළුල් විමර්ශන. මුදල් යවූ රටවල් අතර රෙඩ් ෆ්ලැග් කන්ට්‍රීස් රැසක්. කෝටි දෙකක මත්කුඩු තොගයක් කිරිඳිවැල නිවසකින් සොයාගනි. කොළඹ මත්ද්‍රව්‍යවල කිසිදු අඩුවක් නැතයි නියෝජ්‍ය ඇමති වටකල ඉදිරියේදීම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගෙන් හෙළිදරව්වා.
2: මගේ ඒ ඉස්ලාම්කම මත්රේ දීපුනා මම මන්ත්‍රීවරයෙක් නම් කියලා දීනවා. ඉරටක් කියලා දීනවා. ඉරටදායකට කිසිදු අඩුවීමක් නැහැ.
0: ජීවන වියදමට එරෙහිව පෙරටුගාමීන් පාරට කොටුවේදී විරෝධතාවක්.
3: දවස ගානේ තරන්න බෑ.
0: විරෝධතාකරුවන් 6 දෙනෙක් පොලිසියේ අත්අඩංගුවට. දෙරණ ඩ්‍රීම් ස්ටාර් සීසන් 13 හි අවසන් 72 දෙනාගේ තරග වටය අද සිට ඇරඹේ. මෙවර තරගය තාක්ෂණයේ දෙවැන්ත පෙරළියක්ද සමගින්. ඉන්දිය මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඉල්ලා කැරපොත්තන් රට කලඹයි. කුඩම්මාගේ සැලකිලි ලබන අඩු ආදායම්ලාභී මාසල් දරුවන්ගේ විරෝධතාවලින් ප්‍රංශය රත් වෙයි. පොලිසියෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ 5000ක් අත්අඩංගුවට. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝකඩ පදක්කම. ලෙක්මිගේ මල්ලවපර ලෝකඩ පදක්කම් සිහිනය බොඳ
4: වෙයි. Adaderna. This is Adaderna Prime Time with Naomi Fernando and Dilipa Henayaka. Live from Studio 24 in Colombo.
5: අයිබෝන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අදදරණ හා සමගින්.
6: ශ්‍රී ලංකාවට නුදුරින් නැංගුරම්ලා ඇති ඉරාන නෞකා සම්බන්ධ අර්බුදයේදී රටට අගතියක් සිදුවන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
5: ඇමරිකානු ද්විතීක සම්බාධක අවදානම පිළිබඳ කළ විමසුමකදී අමාත්‍යවරයා පැවසුවේ එම අර්බුදය සම්බන්ධයෙන් මධ්‍යස්ථ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා අවශ්‍ය පියවර ගන්න.
0: ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටු වී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයූ හොත් ශ්‍රී ලංකාව ද්විතීක සම්බාධකවලට ලක්විය හැකි බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනතුරු අඟවා ඇතැයි ඇමරිකාවේ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබුණා. විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම පවසා තිබුණේ චීනය වෙත ඉන්ධන ප්‍රවාහනය කොට මේ වන විට හිස් වී තිබෙන ඉරාන නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයට නුදුරින් නැංගුරම්ලා ඇති බවයි. ඒ ඇමරිකාව හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි මාසයේ සිටයි. මේ නෞකාවල කොටු වී සිටින නාවිකයන් බරපතල ආහාර ඉන්ධන සහ පානීය ජලය හිඟයකින් පීඩාවට පත්ව ඇතැයි ඇමරිකාවේ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙම පසුබිම තුළ දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්යමණ්ඩලවලට සැපයුම් ලබාදීමෙන් වළකින්නැයි ආසන්න සති කිහිපය තුළ ඇමරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයිද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් බහුතරයක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබාදීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා. කෙසේ වෙතත් මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජය දැනුම් කර ඇත්තේ එසේ වුවහොත් ඇමරිකානු ද්විතීක සම්බාධකවලට ශ්‍රී ලංකාවද යටත්වීමේ අවදානමක් ඇති බවට අනතුරු අඟවමින්. මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත් රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොද්‍රිගෝ මහතා පවසන්නේ අමෙරිකානු ද්විතීක සම්බාධක යනු ශ්‍රී ලංකාව ඇතුළුව කිසිදු විශේෂිත රටක් ඉලක්ක කර ක්‍රියාත්මක වන සම්බාධක නොව අමෙරිකාවේම පොදු ප්‍රතිපත්තියක් මත මුළු ලෝකයටම එකලෙස බලපාන ක්‍රියාමාර්ගයක් බවයි. යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අමෙරිකාවේ සම්බාධක වලට ලක් වූ නෞකාවකට සේවා සපයන්නේ නම් ඔවුන්ට අමෙරිකානු මුල්‍ය පද්ධතියට ඇති ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් ඇති බවද තුෂාර රොද්‍රිගෝ මහතා පෙන්වා දෙනවා. නාවික කර්මාන්තයේ සහ වෙළඳ නැව් කර්මාන්තයේ යෙදී සිටින සියලු පෞද්ගලික ආයතන මෙම ද්විතීක සම්බාධක ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් දැනුවත්ව සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළ ඉරාන නෞකා සම්බන්ධයෙන් මතු ඇති අර්බුදයේදී රටට අගතියක් සිදුවන කිසිදු තීරණයක් නොගන්නා බවයි.
7: දැන් මේ වනකොට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නේ ඉරාන නැව්වගයක් නවත්තලා තියෙනවා. ශ්‍රී ලංකාව උදව් කරන සූදානම්ද මොකද වෙන්නේ?
8: මම දන්න හැටියට අපේ මුහුදු සීමාව නෙවෙයි. නමුත් ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනවා. මම හිතන්නේ මේ යුදමේ තත්ත්වයේදී අපි තාම මධ්‍යස්ත නොබෙදි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේ. ඒ ගැන ලෝකයේ තම ඇගීමක් පවතින.
7: මේක ගැටලුවක් වෙන්නේ නැද්ද? දැන් ඇමරිකානු සම්බාධක දාලා තියෙනවා ශ්‍රී රටවලට උදව් කරොත්
8: රටට අගතියක් වෙන කිසිදු තීන්දුවක රජ්‍ය ප්‍රවේශ වෙන්නේ නැහැ. රාජතාන්ත්‍රිකව ඉරාකට
6: බාණ්ඩ ආනයනය කරන බව පවසා නීති විරෝධී අන්දමින් විදේශවලට මුදල් ප්‍රේෂණය කළ තවත් සමාගම් 17ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව මූල්‍යාපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.
5: බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු එම සමාගම් 17ම පවත්වාගෙන යන්නේ යයි සැක කරන බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
9: විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා නීති විරෝධී අන්දමින් විදෙස් රටවලට ආයතන රැසක් මුදල් ප්‍රේෂණය කරන බවට රේගෝ විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පසුගියදා පැමිණිලක් කර තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනයේදී හෙළි වූ තොරතුරු මත එවැනි නීති විරෝධී කටයුතු කළ සමාගම් 72ක් පවත්වාගෙන ගිය පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. එවන් පසුබිමක තවත් එවැනිම සමාගම් 17ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පවසනවා. එම සමාගම් බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු විසින් පවත්වාගෙන ඒවා බවට විශ්වාස කරන බවයි එම කොට්ටාසය පැවසුවේ. එම පුද්ගලින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළා. 2023 ජනවාරි පළමුවෙනිදා සිට 2025 සැප්තැම්බර් 30වෙනිදා දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින් රුපියල් කෝටි 19,000ක මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඉන් රුපියල් කෝටි 13,000ක මුදලක් යවා ඇත්තේ මේ වන විට නීතිමය පියවර ගෙන ඇති සමාගම් 72කින්. මොවුන් මේ සඳහා කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6ක් උපයෝගී කරගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් විසින් මුදල් ලැබූ රටවල් අතරට රෙඩ් ෆ්ලැග් කන්ට්‍රීස් හෙවත් අවදානම් සහගත රටවල් කිහිපයකට මොවුන් විසින් මුදල් ලැබා තිබීමයි. එම රටවල් වන්නේ බ්‍රසීලය, පැනමාව, මුරුසි හා මැඩගස්කරයයි. මෙම රටවල් මුදල් විශුද්ධීකරණ යටතේ අවදානම් සහගත රටවල් ලෙස නම් කර තිබෙනවා. එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනේ නොකරන බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ. එයනු බොහෝ දුරට මෙම මුදල් නීති විරෝධීව උපයාගත් බවට සැකකරන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සඳහන් කරනවා. මෙම විමර්ශන දිගින් දිගටම සිදු කිරීමේ හේතුවෙන් මේ වන විට TT ක්‍රමය හරහා විදෙස් රටවලට මුදල් යවන පිරිස 90%කින් පමණ අඩු වී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
5: ඉහළ නිලධාරීන් දැනුම්වත් කළත් දකුණු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය අලවියේ අඩුවක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.
6: ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී.
0: කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී කොළඹ නගරයේ මත්ද්‍රව්‍ය වැටලීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා.
10: ග්‍රෑන් පාස් පොලිසිය ගැන ඕන තරම් විවේචන තියෙනවා. මගේ වසමට අයිති දකුණු ග්‍රෑන් පාස් වසමයි කිසිදු ආකාරයකට මත්ද්‍රව්‍ය අඩුවීමක් සිදු වෙලා නැහැ. මොකද මගේ ඒ ඉස්ලාම්ටම මත්ද්‍රව්‍ය විකුණුනා මම මන්ත්‍රීවරයාට කියලා තියෙනවා, මුඩටත් කියලා තියෙනවා.
0: මෙතර සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමේ 11 වෙනි සංවත්සරය අද පෙරවරුවේ කළුතරදී පැවති අතර එහිදීද සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මත්පෙති සමාජයට ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව අනාවරණයක් සිදු කළා.
11: අපේ අමාත්‍යංශයට වාර්තා වෙලා තියෙනවා මෙන්න මේ තරුණයන් ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් දැහැගන්නා මත් පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගෙන් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ඖෂධ ශාලා වලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටිනා බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ ඖෂධ ශාලා හිමියන් දැනුවත් කිරීමේ ඊට අදාළ පියවර ගන්නේ කියන ඉල්ලීම මේ වෙලාවේ කියනවා.
0: මේ අතර කිලෝ 2කට අධික අයිස් භද්‍රව්‍ය තොගයක් කිරිඳිවැල ප්‍රදේශයෙන් අද සොයාගෙන තිබෙනවා. ඒ ගණේබුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් කිරිඳිවැල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී කිරිඳිවැල පොලිස් වසමට අයත් දික්කන්ද වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අයිස් මද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර මෙම මද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් 125,000 ආසන්න බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ සමග ඉලෙක්ට්‍රොනික තරාදි දෙකක්, ජංගම දුරකථන දෙකක් සමග නිවසේ කුලි පදනම මත පදිංචිව සිටි තරුණයෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. මිනියොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ජාවාරම්කරුවෙකු මගින් මෙම මද්‍රව්‍ය ලැබෙන බවට සැකකරු විසින් පවසා ඇති අතර කිරිඳිවැල පොලිසිය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
6: බදුබර ඉවත් කරන බව පවසමින් බලයට ආවත්මන් ආණ්ඩුව ජනතාව බදුවලින් පෙළමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. මේ බව සඳහන් කෙරුණේ එම ව්‍යාපාරය අද සංවිධාන කර තිබූ විරෝධතාවකදී.
0: ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පාගමන බොරැල්ල කැම්බල්පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා. එම පාගමන බොරැල්ල වංසන්දයෙන් මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පැවැත්වුවා.
12: මේ ජීවන බර තවදුරටත් දරාගන්න බෑ. ඒ නිසා ජඩ බදු බර අඩු කර බල්ලා කියන පණිවිඩය NBB ආණ්ඩුවට දෙන්න පියාවේ. ආණ්ඩු ඇවිල්ලා දැන් අවුරුදු දෙකයි. ජනාධිපති පරණ කතාවලටත් වඩා අප්සෙට් කතා කිය කිය රටවට යනවා. රුපියල් 150,000 ආසන්න බද්දක් ඩීසල් ලීටරයකටයි පෙට්‍රල් ලීටරයකටයි ඔබ ගෙවනවා. ආණ්ඩුව කියනවා අපිට සාහන දීලා. දැන් අපිට තේරෙන්නේ අපෙන් රුපියල් 150,000 විතර බද්දක් අරගෙන රුපියල් 50ක් අඩු කරා. අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි. අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි. අවුරුදු දෙකයි සූරාකෑමමයි. එනිසා තමයි අපිට මහපාරට ඇවිල්ලා කියන්න උනේ බදු බර වැඩි දරන්න බෑ කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. සෞඛ්‍ය උපකරණ වලට බදු අයත් කරන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරතිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි.
13: විපක්ෂ කියන උත්තර මොකද? ඊළඟ ඡන්ද වෙනකම් උඹලා මේ පරිප්පෝ කාපල්ලා. අපිට අවුරුදු තුනක් බලන් ඉන්න බෑ. මේ ලොන්තපෝල විපක්ෂයේ උත්තරයක් නෑ. උන් බලන් ඉන්න මේ පරිපූර්ණ වරෙන් එනකොට අපිට ඡන්ද ටික ගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි බලන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහගේ ඒ පදේට නටන ගැන ආණ්ඩුවට පාඩම උගන්වන්න ඕනේ. ඒ ආරම්භය තමයි අද ජනාරගල ව්‍යාපාරය මේ කොටුවට ආපු පාගමනෙන් ගත්තේ.
0: මේ අතර එම විරෝධතාවට එක් වූ පිරිසෙන් 6 දෙනෙකු නීති විරෝධී රැස්වීමේ චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා.
5: වර්තමාන ආණ්ඩුව රාජ්‍ය බලය ලබා ගැනීමට අවශ්‍ය බව පවසමින් යුක්තිය හැකිලීමට උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා පවසනවා. හොරණ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
0: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන යුක්තිය වෙනුවෙන් නැගිටිමු සමන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අද හොරණ දීපයත් වුණා.
14: මේ එක දේශපාලන පක්ෂයක් පමණක් කරගෙන යන ගමනේදී ඒගොල්ලෝ කරන ලොකුම දේ තමයි ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න ප්‍රධාන පක්ෂය වෙච්ච මේ පොහොට්ටු පක්ෂයේ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඔබ ඒකට යටත් වෙන්න ලේස්තිද? නැගිටින්න ඕන. ඔබ නැගිටින්න ඕන. මේ ක්‍රමය වැරදි. ගරු සජිත් තේමදාස් මහත්තයා ඉතින් ඉන්නේ නෑ. ඉහළ නඩු වැටෙන්නේ නෑ කියලා. බලාගෙන ඉන්නකෝ. තව ඉස්සරහට යන්නකෝ. කට්ටියට ඔක්කොටම මොන විදිය තත්ත්වයක් ඇයිද කියලා මම දන්න ආකාරයෙන් ඔය සියලුම දෙනාට නඩු වැටෙනවා. ඒක කරන්නේ අධිකරණය නෙමෙයි. ඒක කරන්නේ විමර්ශනාංශ. විමර්ශනාංශ කියන්නේ කවුද? අපරාධ පරිසර දෙපාර්තමේන්තුවත් පොලිසිය. ඒගොල්ලෝ කටයුතු කරන්නේ කොහොමද? ඒගොල්ලෝ කටයුතු කරන්නේ විධායකයත් සමග. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඉන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා යටතේ. මේ தත්ත මත විමර්ශනවල තියෙන ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.
15: අපිට නීතිය වටින්නේ ඇයි? අපි කෙඳිරි ගන්නෑ. හැබැයි නීතිය ක්‍රියාත්මක කරන ක්‍රමවේදයක් තියෙනවා. විමර්ශන කළා, චෝදනාව පහදලා දීලා, චෝදනා පත්‍රයක් දීලා, යම්කිසි නඩු විභාගයක් පවත්වලා, සාධාරණ නඩු විභාගයක් පවත්වලා එතුලින් සාක්ෂි ලැබෙනවා නම් චූදිතයා දඬුවම් කරන්න. හැබැයි මේ අද නාමල් රාජපක්ෂට කරන අසාධාරණේ හෙට අපේ පන්සලේ හාමුදුරුවන්ට නොකරයි කියලා මොකද්ද තියෙන ආරක්ෂණය? හෙට ඔබේ තරුණ දරුවට නොකරයි කියලා මොකද්ද තියෙන ආරක්ෂණය? මෙන්න මේක තමයි මේ සමාජයේ තියෙන ප්‍රශ්නය. නීති අයිති ආරක්ෂා කරගෙන ඉන්නෙ අපි ඔක්කොම පුරවැසියන් හැටියට නැගී සිටින්න ඕනේ.
14: අද මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ ආණ්ඩුවේ සියලුම දෙනා ඉන්නේ නීතියට උඩින්. ඒ සියලුම දෙනා ඉන්නවා නීතිය උඩින්. මේව වහන්න ඕන නම් පාවිච්චි කරන්න කාවද? ජය පොඩිගේ හොරකන් ටික වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න, ඩොලර් මිලියන 2.5 වහගන්න, හැම අවස්ථාවකදීම රාජපක්ෂව රෙකත්තඩම් වඩ ගන්න. මේ රාජ්‍ය බලය අල්ලනවා කියන්නේ ඔබතුමල්ලට ලැබෙන්න තියෙන යුක්තිය හකුලවන එක. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ඔක්කොම දැන් පාර සටනට සූදානම් විය යුතුයි.
6: 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වැනි දිනය අදයි.
5: ප්‍රදර්ශනය හෙටත් උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන අතර එය හෙටින් අවසන් වෙනවා. මීට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටීවී දෙරණයි.
9: 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අද පැවැත්වෙන්නේ 9 වැනි දිනටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා අද පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා.
16: පොත්පත් මුද්‍රණය කරන ප්‍රකාශනය කරන ඒ කණ්ඩායම් වලට බරපතල ප්‍රශ්න තිබෙනවා. තවමත් මං හිතන්නේ වැට් එක ඉවත් කරනවා කිව්වත් වැට් එක වදිනවා 18%ක. වැට් එකත් ඉවත් කරන්නට ඕන, වැට් ත්‍රෙෂෝල්ඩ් එකත් ඉවත් කරන්නට ඕන. බදු බර පටවල කිසිම දවසක පොත්පත් මුද්‍රණ ප්‍රකාශන ශාස්ත්‍රය අපිට වැඩි දියුණු කරන්නට බෑ. විපක්ෂයේ ඉන්නකොට පොතපත භාවිතයේ සාක්ෂරතාවය වැඩගත් වෙලා රාජ්‍ය බලය ලැබුණාන් පස්සේ ඒවා අවදගත් වෙන්නට බෑ.
9: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සංවිධානය කරන පොත් ප්‍රදර්ශනයට බොහෝ පිරිසක් අදත් උදෑසන සිටම පැමිණෙමින් සිටිනවා. දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශකයන් රසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දෙස් විදෙස් පොත්පත් රසක් විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට පාඨකින්ට අවස්ථාව හිමි.
17: අපි ආවේ දුවල පිටින් ඉඳලා. හොඳයි, ඉතින් හැමෝටම කියවන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් මේ වගේ පොත් ගන්න තමයි මාත් ආවේ.
18: මාතර වලසුනේ දැන් ආවේ. ඉතින් ගොඩක් දුර දෙවාගෙන පුතත් එක්ක ආවා. අධ්‍යාපන කටයුතු වලට ගොඩක් වටිනකමක් තියෙනවා මේ ප්‍රදර්ශනයේ.
17: ළමයි උනත් පොත් කියවන එක ගොඩක් අඩුවේ.
19: වෙලා තියෙන කාලෙක මේ වගේ බුක් පෑය එකක් තියලා ඉවරලා කියවීම දියුණු කරන එක ගැන සතුටුයි.
9: ටීවී දෙරණ ප්‍රවීණ මාධ්‍යවේදී නීතිඥ සංක අමරජිත් මහතා විසින් රචිත දෝදු ග්‍රන්ථයේ එළිදැක්වීමද ප්‍රදර්ශන භූමියේදී අද සිදු කරනවා. මාත ජීවිතයේ අද්දකින් එක්කොට සම්පාදිත එම ග්‍රන්ථය දොරට වැටුම සිදු කරන්නේ MD ගුණසේන කුටියේදී.
20: දශකයක විතර අද්දකින් එකතු කරලා තියෙනවා දෝදු කියන පොත. මාධ්‍ය ජීවිතයේ හරිම සුන්දර චරිත රාශියක් ගුවන්විදුලිය, රූපවාහිනිය, පුවත්පත් කලාවේදී හම් වෙලා තියෙනවා. ඒ අය රහ විදිහට තමන්ගේ මාධ්‍ය ජීවිතය ගත කරපු විදිහ දෝදු පොතට එකතු කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා දෝදු අරගෙන කියවන්න. විශේෂයෙන්ම මාධ්‍ය ජීවිතයට අලුතෙන් එන්න ඉන්න අපේ ඒජන්සි එකට හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා ආරාධනා කරනවා දෝදු බලන්න.
9: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවර නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ ටීවී දෙරණයි. ප්‍රදර්ශන භූමියේ ටීවී දෙරණ විශේෂ කලාපයක් ස්ථාපිත කර ඇති අතර ප්‍රවෘත්ති නිවේදනයට දක්ෂ දරුවන්ට එහි පැවැත්වෙන තිර පරීක්ෂණ වලට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ මෙලෙසින්. ඉන් තෝරාගැනෙන දරුවන්ට අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අදත් වරම් හිමිුණා.
21: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වෙනි දිනය අදයි. අදත් උදෑසන සිට මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින්
22: පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනතාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
21: සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.
23: මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටි 475කින් සමන්විතයි.
9: මේ අතර අරුණ පුවත්පතේ 8 වැනි සංවත්සරයට සමගාමීව අවම පහසුකම් සහිත පාසල් 8ක් වෙනුවෙන් පුස්තකාල පහසුකම් සැපීමේ වැඩපිළිවෙල යටතේ පොත් එකතු කිරීම ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රදර්ශන කුටියේදී සිදු කරනවා. ඒ අනුව ප්‍රදර්ශනයට පැමිණෙන ඔබටත් පාසල් දරුදරියන් වෙනුවෙන් ඔබේ සටහනක් සහිතව පොත් පරිත්‍යාග කිරීමට හැකි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ හෙට රාත්‍රී 9 අවසන් වනවා.
5: යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් 13 වැනි අදියරේ අවසන් 72 දෙනාගේ තරගවටය අද රාත්‍රියේ 7:30 ආරම්භ කිරීමට මේ වන විට සියල්ල සූදානම් කර තිබෙනවා.
6: පසුගිය සමයේ එම තරගකරුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ වැඩමුළු වෙත යොමු කෙරුණු අතර ඔවුන් අද සිට ඩ්‍රීම් ස්ටාර් වේදිකාව මත සජීවීව සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා.
9: යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහන අඛණ්ඩව අදියර 12ක් පුරා දියත් කෙරුණේ ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ගායන රියැලිටි තරගාවලිය ලෙසින්. ඩ්‍රීම් ස්ටාර් ආරම්භයේ සිට ගෙවුණු දශක 2 පුරා ශ්‍රී ලාංකේය ගීත කෙතට දක්ෂ තරු රැසක් දායාද කිරීමට හැකියාව ලැබුණා. එම තරු බොහෝ දෙනෙක්ට ගායන ක්ෂේත්‍රයෙන් පමණක් නොව රංගන ක්ෂේත්‍රයෙන්ද ඉදිරියට යාමට අවස්ථාව උදා වුණා. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඩ්‍රීම් ස්ටාර් 13 වන අදියර ඇරඹුණේ මෙරට තරුණයේ සිහිනවලට නව බලාපොරොත්තුවක් ලබා දෙමින්. දක්ෂයින් සොයා සුදුසුකම් පරීක්ෂණ ප්‍රදේශ රැසකදීම පැවැත්වුණේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණය යටතේ. ඉන් තෝරාගැනුණු දක්ෂයින් 72 දෙනෙක් ඩ්‍රීම් ස්ටාර් 13 වැනි අදියරේ අවසන් තරගකරුවන් 72 දෙනාගේ වටේට සුදුසුකම් ලැබුවා. ඔවුන් සියලු දෙනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ වැඩමුළු වෙත ගෙවුණු දින කිහිපය මුළුල්ලේ යොමු කෙරුණේ ඩ්‍රීම් ස්ටාර් අවසන් 72 දෙනාගේ සජීවි තරග වටේට ඔවුන් සූදානම් කරමින්. යනුව අද රාත්‍රියේ 7:30 සිට ඔවුන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් 13 වන අදියරේ වේදිකාව මත සජීවීව සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සූදානම්.
24: ශ්‍රී ලාංකේය රියැලිටි ඉතිහාසයේ අතිශය ප්‍රථම වතාවට අලුත් මාධ්‍යකීමක් අද දිනේ පටන් දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් ඔබට අත්විඳින්න අවස්ථාව උදාවනවා. ඒ තමයි ඔග්මෙන්ටන් රියැලිටි තාක්ෂණයෙන් බලගැන්වුණු සජීවීකරණ රූපරාව වලින් සමන්විත ටොප් 72 වටේ නව තාක්ෂණික වැඩසටහනක්. ඉතින් මේ
1: අලුත්ම වෙනස මොකක්ද කියලා අපි අහලා බලමු දෙරණමාධ්‍ය ජාලයේ ජේෂ්ඨ සාමාන්‍ය අධිකාරී පූර්ත විජේවික්‍රම මහත්මයා. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් නිෂ්පාදක මණ්ඩලය අපිත් එක්ක ඉන්නවා. මොකක්ද මේ රියැලිටි කලාවට එන අලුත්ම වෙනස?
2: ඩ්‍රීම් ස්ටාර් සීසන් 13 එකේ අපි මෙතෙක් ලංකාවේ ඉතිහාසයේ රියැලිටි කලාවක් වශයෙන් කරපු අලුත්ම වෙනසක් කරන්න යන්නේ. අපි මෑත කාලයේදී අපේ ප්‍රේක්ෂයන් දැකලා ඇති අපි නිවුස් එකේ සහ ඉලෙක්ෂන් වල පාවිච්චි කරපු AR. ඉතින් AR ග්‍රැෆික්ස් අපි මේ පාර ලංකාවේ පළවෙනිවතාවට රියැලිටි කලාවට ගේන්න තමයි අපි මේ ලකලාස්ති වෙලා ඉන්නේ.
1: ඒ වගේම අපේ ඩ්‍රීම් ස්ටාර් ජේෂ්ඨ නිෂ්පාදකින් දෙපළ රාජිකා මහත්මිය කැලුම් මහත්මයා කොහොමද මේක මේ රියැලිටි කලාවට අරගෙන ඉන්නේ මේ අලුත් තාක්ෂණය?
3: සජීවීව ලබා දෙන මනාප ප්‍රේක්ෂක මනාප අපි ඉදිරියේ මතට ගේන්නේ මේ AR තාක්ෂණය ඔස්සේ නිෂ්පාදනය කරපු ග්‍රැෆික්ස් වලින්. ඒ වගේම තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේකේ නිර්මාණාත්මක භාවිතාවන් පිළිබඳවත් අධ්‍යයනය කරලා ඉදිරියේදී අලුත් දේවල් AR තාක්ෂණය හරහා ඒ වෙනස ඔබට නරඹන්න පුළුවන් මේ අදීරේදී.
1: ඔවිදින ඔබටත් පුළුවන් අද රාත්‍රියේ 7:30 ඉඳන් සෑම සෙන්සුරාදාකම සහ ඉරිදාවකම නව තාක්ෂණයෙන් බලගැන්වුණු ගුණාත්මක reality වැට සරහනක අත්දැකීම විඳ ගන්න.
4: Dream Star Season 13.
7: ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝකඩ පදක්කම.
25: And takes that catch.
5: ජපානයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා පදක්කම් මල්ලට තවත් ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමෙන් අද හිමි වුණා.
6: ඒ ලෝකඩ පදක්කම සඳහා වූ තරඟයේදී බංග්ලාදේශය පරදා ලකුණු 63කින් තරඟයේ ජය ගනිමි.
26: මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී පිරිමි ක්‍රිකට් ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් අවමන් සහගත පරාජයෙන් රන් පදක්කම් සිහිනය බොඳ වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද ලෝකඩ පදක්කම සඳහා තරග බිමට පිවිසියේ බංග්ලාදේශයට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක සහන් ආරච්චිගේ පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. මෙම තරගයේදීත් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ දියාරු පිතිකරණය මනාව පෙන්නුම් කරමින් මුල් කඩුලු පහ ලකුණු 54ක් තුල දෙවී ගියේ ලෝකඩ පදක්කම් සිහිනයත් කල් වේලා ඇතිවම බංග්ලාදේශයට පුද කරමින්. කෙසේ වෙතත් නායක සහන් ආරච්චිගේ සමග පිටියේ එක් වූ තරිඳු රත්නායක 6 කඩුල්ලට ලකුණු 93ක සබඳතාවක් ගොඩනැගුවේ කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කරමින්. මෙවර පාකිස්තාන තරග සංචාරයෙන්ද ශ්‍රී ලංකා සංචිතේ ඉඩක් හිමි නොවූ තරිඳු රත්නායක පන්දු 32කින් ලකුණු 65ක් ලබා ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට සැනසුම් සහගත ලකුණු පුරුවක් නිර්මාණය කරමින්. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ආර 20 අවසන් කළේ කඩුලු 9ක් දැවී ලකුණු 165ක් රැස් කර ගනිමින්. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දු ආර 17යි පන්දු 3ක් අවසානයේ සියල්ලන් දැවී ලබා ගැනීමට හැකි උනේ ලකුණු 102ක් පමණයි. ඒ අනුව ලකුණු 63කින් තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමක් අවසන් වරට ආසියානු ක්‍රීඩා උළෙලක පිරිමි ක්‍රිකට් ඉසව්වකින් පදක්කමක් දිනා ඇත්තේ 2014 වසරෙන් පසුව වීමත් කැපී පෙනුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිනාගත් මේ ලෝකඩ පදක්කමත් සමග එක් රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් සමස්ත පදක්කම් තුනක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. මේ අතර කාන්තා මල්ලවපර ඉසව්වේ කිලෝග්‍රෑම් 57 බරපන්තියෙන් ලෝකඩ පදක්කම් සටනට තරග වැදුණු නෙත්මි අහිංසාට කසක්ස්ථාන ක්‍රීඩිකාව හමුවේ ලකුණු 13ට 1ක් ලෙස පරාජය වීමට සිදු වුණා.

0: શિરસ્થલ ઈરણ નવ અર્બુદેદી રટટ અગત્યક સિતવન કિસિદુ ક્રિયામાર્ગයක් ගන්නෙ නැහැ એમતિનાલ ઇંદ કિયાઈ
1: අපට අගතියක් වෙන කිසිදු තීන්දුවක රජ්‍ය ප්‍රවේශ වෙන්නේ නැහැ. රාජකාරීව ඉරටවට සාකච්ඡා කරන්න අවශ්‍ය පියවර ගන්න.
0: ඇමරිකානු දෙතික සම්බන්ධක යනු ශ්‍රී ලංකාවට විශේෂිත දෙයක් නොවේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ පහදයි. අනීතිකව විදේශවලට මුදල් යැවූ තවත් සමාගම් 17ක් ගැන පුළුල් විමර්ශන. මුදල් යැවූ රටවල් අතර රෙඩ් ෆ්ලැග් කන්ට්‍රීස් රැසක්. කෝටි දෙකක මත්කුඩු තොගයක් කිරිඳිවැල නිවසකින් සොයාගනි. කොළඹ මත්ද්‍රව්‍යවල කිසිදු අඩුවක් නැතයි නියෝජ්‍ය ඇමති වටකල ඉදිරියේදීම ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක්ගෙන් හෙළිදරව්වා. ජීවන වියදමට එරෙහිව පෙරටුගාමීන් පාරට කොටුවේදී විරෝධතාවක්. විරෝධතාකරුවන් 6 දෙනෙක් පොලිසියේ අත්අඩංගුවට. දෙරණ ඩ්‍රීම් ස්ටාර්ස් සීසන් 13 හි අවසන් 72 දෙනාගේ තරග වටය අද සිට ඇරඹේ. මෙවර තරගයේ තාක්ෂණයේ දෙවන්ත පෙරලියක්ද සමගින්. ඉන්දිය මැතිවරණ ක්‍රමයේ වෙනසක් ඉල්ලා කැරපොත්තන් රට කලඹයි. සැලකිලි ලබන අඩු ආදායම් ලාභී මාසල් දරුවන්ගේ විරෝධතාවලින් ප්‍රංශය රත් වෙයි. පොලිසියෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ 5000ක් අත්අඩංගුවට. ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට ක්‍රිකට් ලෝකඩ පදක්කම. ලෙඩ්මිගේ මල්ලවපර ලෝකඩ පදක්කම් සිහිනය බොඳ
2: වෙයි. Adaderna. This is Adaderna Prime Time with Naomi Fernando and Dilipa Henayaka. Live from Studio 24 in Colombo.
3: ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අදදරණ හා සමගින්.
4: ශ්‍රී ලංකාවට නුදුරින් නැංගුරම් ලා ඇති ඉරාන නෞකාත් සම්බන්ධ අර්බුදයේදී රටට අගතියක් සිදුවන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
3: ඇමරිකානු ද්විතීක සම්බන්ධක අවධානම පිළිබඳ කළ විමසුමකදී අමාත්‍යවරයා පැවසුවේ එම අර්බුදය සම්බන්ධයෙන් මධ්‍යස්ථ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග හරහා අවශ්‍ය පියවර ගන්න.
0: ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ කොටු වී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාව ද්විතීක සම්බාධකවලට ලක්විය හැකි බවට මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය ශ්‍රී ලංකා රජයට අනුතුරු අඟවා ඇතැයි ඇමරිකාවේ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබුණා. විදෙස් මාධ්‍ය අවස්ථා කිහිපයකදීම පවසා තිබුණේ චීනය වෙත ඉන්ධන ප්‍රවාහනය කොට මේ වන විට හිස් වී තිබෙන ඉරාන නෞකා 20ක් පමණ ශ්‍රී ලංකාවට ආසන්න අනන්‍ය ආර්ථික කලාපයට නුදුරින් නැංගුරම්ලා ඇති බවයි. ඒ ඇමරිකාව හෝමු සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නාවික අවහිරයක් ප්‍රකාශයට පත් කළ පසුගිය ජූලි මාසයේ සිටයි. මේ නෞකාවල කොටු වී සිටින නාවිකයන් බරපතල ආහාර ඉන්ධන සහ පානීය ජලය හිඟයකින් පීඩාවට පත්ව ඇතැයි ඇමරිකාවේ ද වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත වාර්තා කර තිබෙනවා. මෙම පසුබිම තුළ දේශීය නැව් මගින් එම නැව් සහ ඒවායේ කාර්යමණ්ඩලවලට සැපයුම් ලබා දීමෙන් වළකින්නේ ආසන්න සති කිහිපය තුළ ඇමරිකානු බලධාරීන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා ඇතැයිද අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්. මැලේසියාව ආසන්නයේ තිබූ මෙම නෞකාවලින් බහුතරයක් ගෙවුණු මාස දෙක තුළ ශ්‍රී ලංකාව ආසන්නයට පැමිණ ඇත්තේ ඉරාන නෞකාවලට ඉන්ධන සහ සැපයුම් ලබා දීමට ශ්‍රී ලංකාව මීට පෙරද කටයුතු කර තිබීම හේතුවෙන් බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත පවසනවා. කෙසේ වෙතත් මෙම නෞකාවලට සේවා සැපයීමෙන් වළකින ලෙස මෙරට ඇමරිකානු තානාපති කාර්යාලය පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකා රජයේ දැනුම් කර ඇත්තේ එසේ වුවහොත් ඇමරිකානු ද්විතීක සම්බාධකවලට ශ්‍රී ලංකාවද යටත්වීමේ අවධානමක් ඇති බවට අනතුරු අඟවමින්. මේ අතර ලාංකික නැව් නියෝජිතයෙක් පවසා ඇත්තේ මෙම නෞකාවලින් ආහාර ඉල්ලා ඉතා දුක්බර ඉල්ලීම් ලැබෙන නමුත් රජයේ අනුමැතියක් නොමැතිව එසේ කළ නොහැකි බවයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර රොඩ්‍රිගෝ මහතා පවසන්නේ අමරිකානු දෙතීක සම්බාධක යනු ශ්‍රී ලංකාව ඇතුළුව කිසිදු විශේෂිත රටක් ඉලක්ක කර ක්‍රියාත්මක වන සම්බාධක නොව අමරිකාවේම පොදු ප්‍රතිපත්තියක් මත මුළු ලෝකයටම එකලෙස බලපාන ක්‍රියාමාර්ගයක් බවයි. යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් අමරිකාවේ සම්බාධකවලට ලක් වූ නෞකාවකට සේවා සපයන්නේ නම් ඔවුන්ට අමරිකානු මුල්‍ය පද්ධතියට ඇති ප්‍රවේශය අහිමිවීමේ අවදානමක් ඇති බවද තුෂාර රොඩ්‍රිගෝ මහතා පෙන්වා දෙනවා. නාවික කර්මාන්තයේ සහ වෙළඳ නැව් කර්මාන්තයේ යෙදී සිටින සියලු පෞද්ගලික ආයතන මෙම ද්විතීක සම්බාධක ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ හොඳින් දැනුවත්ව සිටින බවද ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. මේ අතර කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේ ඉරාන නෞකා සම්බන්ධයෙන් මතු ඇති අර්බුදයේදී රටට අගතියක් සිදුවන කිසිදු තීරණයක් නොගන්නා බවයි.
5: දැන් මේ වනකොට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ආසන්නේ ඉරාන නැව් වගයක් නවත්තලා තියෙනවා. ශ්‍රී ලංකාව උදව් කරන සූදානම්ද මොකද වෙන්නේ?
6: මම දන්නා හැටියට අපේ මුහුදු සීමාවක් නෙවෙයි. නමුත් ඒ ගැන විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කරනවා. මම හිතන්නේ මේ යුදමේ තත්ත්වයේදී අපි තාම මධ්‍යස්ථ නොබෙදී ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් සිටියේ. ඒ ගැන ලෝකයේ තම ඇගීමක් පවතිනවා.
5: මේක ගැටලුවක් වෙන්නේ නැද්ද? දැන් ඇමරිකානු සම්බාධක දාලා තියෙනවා ශ්‍රී රටවලට උදව් කරොත්
6: රටට අගතියක් වෙන කිසිදු තීන්දුවක රජ්‍ය ප්‍රවේශ වෙන්නේ නැහැ. රාජතාන්ත්‍රිකව ඉරටවලට
4: බාණ්ඩ ආනයනය කරන බව පවසා නීති විරෝධී අන්දමින් විදේශවලට මුදල් ප්‍රේෂණය කළ තවත් සමාගම් 17ක් පිළිබඳ පුළුල් විමර්ශනයක් සිදු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පවසනවා.
3: බොහෝ දුරට එක් අයෙකු හෝ දෙදෙනෙකු එම සමාගම් 17ම පවත්වාගෙන යන්නේ යයි සැක කරන බවයි එම කොට්ඨාසය සඳහන් කළේ.
7: විදෙස් රටවලින් භාණ්ඩ ආනයනය කරන බව පවසා නීති විරෝධී අන්දමින් විදෙස් රටවලට ආයතන රැසක් මුදල් ප්‍රේෂණය කරන බවට රේගෝ විසින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසයට පසුගියදා පැමිණිලක් කර තිබුණා. ඒ අනුව සිදු කළ විමර්ශනයේදී හෙළි වූ තොරතුරු මත එවැනි නීති විරෝධී කටයුතු කළ සමාගම් 72ක් පවත්වාගෙන ගිය පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළා. එවන් පසුබිමක තවත් එවැනිම සමාගම් 17ක් පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පවසනවා. එම සමාගම් බොහෝ දුරට එක්කයෙකු හෝ දෙදෙනෙකු විසින් පවත්වාගෙන නේවා බවට විශ්වාස කරන බවයි එම කොට්ටාසය පැවසුවේ. එම පුද්ගලින් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද එම කොට්ටාසය වැඩිදුරටත් සඳහන් කළා. 2023 ජනවාරි පළමුවෙනිදා සිට 2025 සැප්තැම්බර් 30වෙනිදා දක්වා කාලය තුළදී අදාළ සමාගම් 17 සහ මේ වන විට නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති සමාගම් 72 මෙරටින් රුපියල් කෝටි 19,000ක මුදලක් විදෙස් රටවලට යවා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබෙනවා. ඉන් රුපියල් කෝටි 13,000ක මුදලක් යවා ඇත්තේ මේ වන විට නීතිමය පීවර ගෙන ඇති සමාගම් 72කින්. මොවුන් මේ සඳහා කොළඹ නගරයේ පිහිටි පෞද්ගලික හා රාජ්‍ය බැංකු 6ක් උපයෝගී කරගෙන තිබෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මේ වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් විසින් මුදල් ලැබූ රටවල් අතරට රෙඩ් ෆ්ලැග් කන්ට්‍රීස් හෙවත් අවදානම් සහගත රටවල් කිහිපයකට මොවුන් විසින් මුදල් ලැබා තිබීමයි. එම රටවල් වන්නේ බ්‍රසීලය, පැනමාව, මුරුසි හා මැඩගස්කරයයි. මෙම රටවල් මුදල් විශුද්ධීකරණය යටතේ අවදානම් සහගත රටවල් ලෙස නම් කර තිබෙනවා. එම රටවලින් කිසිදු භාණ්ඩයක් මෙරටට ආනේ නොකරන බවයි විමර්ශන නිලධාරීන් පවසන්නේ. එයනු බොහෝ දුරට මෙම මුදල් නීති විරෝධීව උපයාගත් බවට සැකකරන බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සඳහන් කරනවා. මෙම විමර්ශන දිගින් දිගටම සිදු කිරීම හේතුවෙන් මේ වන විට TT ක්‍රමය හරහා විදෙස් රටවලට මුදල් ලැබෙන පිරිස 90%කින් පමණ අඩු වී ඇති බවද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය සිදු කළ විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.
3: ඉහළ නිලධාරීන් දැනුම්වත් කළත් දකුණු ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ ඇතුළු ප්‍රදේශ රැසක මද්‍රව්‍ය අලවියේ අඩුවක් නොමැති බවට අනාවරණ වී තිබෙනවා.
4: ඒ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදී.
0: කොළඹ ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර එහිදී කොළඹ නගරයේ මද්‍රව්‍ය වැටලීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වුණා.
8: ග්‍රෑන්ඩ් පාස් පොලිසිය ගැන ඕනතරම් විවේචන තියෙනවා. මගේ වසමට අයිති දකුණු ග්‍රෑන්ඩ් පාස් වසමේ කිසිදු ආකාරයක මද්රව්‍ය අඩුවීමක් සිදු වෙලා නැහැ. මොකද මගේ ඒ ඉස්සරහටම මද්රව්‍ය විකුණනවා මම මන්ත්‍රීවරයා නම කියලා තියෙනවා, උඩටත් කියලා තියෙනවා, උඩචඩායකටත් කියලා තියෙනවා. කිසිදු අඩුවීමක් නැහැ. දැන් ආව ස්ටේජ් පුර මාලිගාවත්ත බෝධිරාජාරාම ඕනතරම් මත්දැලේ ගන්න පුළුවන්. ඒ නිසා මේකට ස්ථීර සාරක්ෂණමත් දෙන්න
9: පොඩ්ඩ මේකට අපි පොඩි විශේෂ අවධානයක් යොමු කරමු.
10: හරි සර්, හම්බෙලා තොරතුරු දෙන්න කියන සර් අපි ස්ටේස් පුර හැමදාම සර් 10 අතර දානවා තමයි. ඊයේ සර් අපි හයිකෝට් එකක් දැම්මා දැන් 16 ගන්න.
8: ඒ කිව්වර කිසිම අඩුවෙන්නේ නැහැ. දැන් ගියක් ගන්න පුළුවන්. මගේ ගේ ඉස්සරහට
10: මගේ 150කට වැඩි පාවිච්චි කරන්න දෙනවා. 75 මාසෙකට අපි අත්තට කොට අරන් දෙනවා සර්. අයිස්වල විතරක්. දවසක් කොහොමවත් අපි කියා කරදියක් දානවා තමයි සර්.
8: ඒ 140 ගන්නවා. ඒ වගේම දානවා.
9: ඔව් මතකදවා.
0: අතර සමස්ත ලංකා පෞද්ගලික ඖෂධ ශාලා හිමියන්ගේ සංගමයේ 11 වැනි සංවත්සරය අද පෙරවරුවේ කළුතරදී පැවති අතර එහිදීද සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා මත්පෙති සමාජයට ව්‍යාප්ත වන ආකාරය පිළිබඳව අනාවරණයක් සිදු කළා.
11: අපේ අමාත්‍යංශයට වාර්තා වෙලා තියෙනවා මෙන්න මේ තරුණයන් ශිෂ්‍යයන් ඇතුළු වැඩිහිටියන් දැහැගන්නා මත් පෙති කියන දේ මේ ඖෂධ ශාලා මගෙන් නිකුත් වෙනවා කියන කාරණාව. ඒ විතරක් නෙවෙයි ඖෂධ ශාලා වලට මුවා වෙලා වෙනත් උදවිය මේ ජාවාරමේ සිටිනා බවට තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ ඖෂධ ශාලා හිමියන් දැනුවත් කිරීමේ ඊට අදාළ පියවර ගන්නේ කියන ඉල්ලීම මේ
0: මේ අතර කිලෝ 2කට අධික අයිස් භද්‍රව්‍ය තොගයක් කිරිඳිවැල ප්‍රදේශයෙන් අද සොයාගෙන තිබෙනවා. ඒ ගනේබුල්ල පොලිසිය ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් කිරිඳිවැල ප්‍රදේශයේ කරන ලද විශේෂ මෙහෙයුමකදී කිරිඳිවැල පොලිස් වසමට අයත් දික්කන්ද වත්ත ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී මෙම අයිස් භද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර මෙම භද්‍රව්‍ය තොගයේ වටිනාකම ₹125,000 ආසන්න බවයි පොලිසිය සඳහන් කරන්නේ. ඒ සමග ඉලෙක්ට්‍රොනික තරාදි 2ක්, ජංගම දුරකථන 2ක් සමග නිවසේ කුලී පදනම මත පදිංචිව සිටි තරුණයෙකුද අත්අඩංගුවටගෙන තිබෙනවා. මිනියොන්ගොඩ ප්‍රදේශයේ පදිංචි දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ජාවාරම්කරුවෙකු මගින් මෙම මත්ද්‍රව්‍ය ලැබෙන බවට සැකකරු විසින් පවසා ඇති අතර කිරිඳිවැල පොලිසිය මගින් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
4: බදුබර ඉවත් කරන බව පවසමින් බලයට ආවත්මන් ආණ්ඩුව ජනතාව බදුවලින් පෙළමින් සිටින බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. මේ බව සඳහන් කෙරුණේ එම ව්‍යාපාරය අද සංවිධාන කර තිබූ විරෝධතාවකදී.
0: ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ජීවන වියදම ඉහළ යාමට එරෙහිව ජන අරගල ව්‍යාපාරය සංවිධාන කළ විරෝධතා පාගමන බොරැල්ල කැම්බල්පිටිය අසලින් අද පස්වරුවේ ආරම්භ වුණා. එම පාගමන බොරැල්ල වංසන්දයෙන් මරදාන හරහා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළ ඉදිරිපිටට පැමිණි අතර එහිදී පිරිස විරෝධතාවක් පැවැත්වුවා.
12: මේ ජීවන බර තවදුරටත් දරාගන්න බෑ. ඒ නිසා ජඩ බදු බර අඩු කරබල්ලා කියන පණිවිඩය එන්.වී.බී. ආණ්ඩුවට දෙන්න පියාවේ. ආණ්ඩුව ඇවිල්ලා දැන් අවුරුදු දෙකයි ජනාධිපති පරණ කතාවලටත් වඩා අප්සට් කතා කිය කිය රටවටේ යනවා. රුපියල් 150කට ආසන්න බද්දක් ඩීසල් ලීටරයකටයි පෙට්‍රල් ලීටරයකටයි ඔබ ගෙවනවා. ආණ්ඩුව කියනවා අපිට සාහන දීලා. දැන් අපිට තේරෙන්නේ නැහැ. අපෙන් රුපියල් 150ක විතර බද්දක් අරගෙන රුපියල් 50ක් අඩු කරාලු. අවුරුදු දෙකයි බදු ප්‍රතිපත්තියමයි. අවුරුදු දෙකයි ආර්ථික ප්‍රතිපත්තියමයි. අවුරුදු දෙකයි සූරා කෑමමයි. එනිසා තමයි අපිට මහපාරට ඇවිල්ලා කියන්න උනේ බදු බර වැඩි දරන්න බෑ කියලා. ප්‍රතිපත්ති ප්‍රකාශය නම් තිබුණේ ආහාරවලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. ඉගෙන ගන්න දරුවන්ගේ පොත්වලට බදු ගහන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. සෞඛ්‍ය උපකරණ වලට බදු අයත් කරන එක ලැජ්ජයි ඒ නිසා අයින් කරනවා කියලා. අපි දැන් අනුරතිසා නායක මහත්තයාගේ කතා ටික නැවත රිවයින් කරලා ඇහුවම අපිට ලැජ්ජයි.
13: විපක්ෂ කියන උත්තරේ මොකද්ද? ඊළඟ ඡන්ද වෙනකම් උඹලා මේ පරිප්පෝ කාපල්ලා. අපිට අවුරුදු තුනක් බලන් ඉන්න බෑ. මේ ලොන්තපෝල විපක්ෂයේ උත්තරයක් නෑ. උන් බලන් ඉන්නේ මේ පරිප්පෝ කාවල ආරෙන් එනකොට අපිට ඡන්ද ටික ගන්න පුළුවන් කියලා හිතාගෙන තමයි බලන් ඉන්නේ. රනිල් වික්‍රමසිංහගේ ඒ පදේට නටන යන ආණ්ඩුවට
14: හලෝ හලෝ
13: කුගන්නන්න ඕනේ. ඒ ආරම්භය තමයි
14: අද හලෝ හලෝ
13: ව්‍යාපාරය මේ කොටුවට ආපු පාගමනෙන් ගත්තේ.
15: මේ අතර එම විරෝධතාවට එක් වූ පිරිසෙන් 6 දෙනෙකු නීති විරෝධී රැස්වීමේ චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
16: 2000 FM, the many voices of multicultural Australia. Stand by for the next program. Broadcasting in Bengali.
17: කොරණ ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.
15: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් සංවිධානය කරන යුක්තිය වෙනුවෙන් නැගටිව් සම්මන්ත්‍රණ මාලාවේ පළමු සම්මන්ත්‍රණය අද කොරණ දීපය තුනක්.
14: හලෝ හලෝ.
18: දේශපාලන පක්ෂයක් පමණක් කරගෙන යන ගමනේදී ඒගොල්ලෝ කරන ලොකුම දේ තමයි ප්‍රධාන දේශපාලන ධාරාවේ ඉන්න ප්‍රධාන පක්ෂය මෙච්ච මේ පොහොට්ටු පක්ෂයේ සියලුම දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. ඔබ ඒකට යටත් වෙන්න ලේස්තිද? නැගිටින්න ඕන. ඔබ නැගිටින්න ඕන. මේ ක්‍රමය වැරදි. ගරු සජිත් තේමදාස් මහත්තයා හිටන් ඉන්නේ නෑ. එයාට නඩු වැටෙන්නේ නෑ කියලා. බලාගෙන ඉන්නකෝ. තව ඉස්සරහට යන්නකෝ. කට්ටියට ඔක්කොටම මොන විදිය තත්ත්වයක් ඒද කියලා මම දන්න ආකාරයෙන් ඔය සියලුම දෙනාට නඩු වැටෙනවා. ඒක කරන්නේ අධිකරණය නෙමෙයි. ඒක කරන්නේ විමර්ශනාංශ. විමර්ශනාංශ කියන්නේ කවුද? අපරාධ පරිසර දෙපාර්තමේන්තුවත් පොලිසිය. ඒගොල්ලෝ කටයුතු කරන්නේ කොහොමද? ඒගොල්ලෝ කටයුතු කරන්නේ විධායකයත් සමග. පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඉන්නේ, පොලිස් දෙපාර්තමේන්තුව තියෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා යටතේ. මේ தත්ත මත විමර්ශනවල තියෙන ස්වාධීනත්වය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තියෙනවා.
19: අපිට නීතිය වටින්නේ ඇයි? අපි කේන්ද්‍රික ගන්නෑ.

0: අපි ඔක්කොම පුරවැසියන් හැටියට නැගී සිටින්න ඕනේ.
1: අද වෙන මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට නීතිය ප්‍රයත්න කරන්නේ නැහැ. මේ ආණ්ඩුවේ සියලුම දෙනා ඉන්නේ නීතියට උඩින්. ඒ සියලුම දෙනා ඉන්නවා නීතිය උඩින්. මේව වහන්න ඕන නම් පාවිච්චි කරන්න ගාවද? ජය පොඩිගේ හොරකන් ටික වහගන්න, කන්ටේනර් පන්නපුව වහගන්න, ඩොලර් මිලියන 2.5 වහගන්න, හැම අවස්ථාවකදීම රාජපක්ෂව එක් අත්තඩම් වඩ ගන්න. මේ රාජ්‍ය බලය අල්ලනවා කියන්නේ ඔබතුමල්ලට ලැබෙන්න තියෙන යුක්තිය හකුලවන එක. ඒ නිසා තමයි අපි කියන්නේ අපි ඔක්කොම දැන් පාර සටනට සූදානම් විය යුතුයි.
2: 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වැනි දිනය අදයි.
3: ප්‍රදර්ශනය හෙටත් උදෑසන 9 සිට රාත්‍රී 9 දක්වා පැවැත්වෙන අතර එය හෙටින් අවසන් වෙනවා. මීට නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ TV දෙරණයි.
4: 2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිසරයේදී අද පැවැත්වෙන්නේ 9 වැනි දිනටයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා අද පොත් ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වුණා.
5: මේ පොත්පත් මුද්‍රණය කරන ප්‍රකාශනය කරන ඒ කණ්ඩායම වලට බරපතල ප්‍රශ්න තිබෙනවා. තවමත් මං හිතන්නේ වැට් එක ඉවත් කරනවා කිව්වත් වැට් එක වදිනවා 18%ක. වැට් එකත් ඉවත් කරන්නට ඕන, වැට් ත්‍රෙෂෝල්ඩ් එකත් ඉවත් කරන්නට ඕන. බදු බර පටවල කිසිම දවසක පොත්පත් මුද්‍රණ ප්‍රකාශන ශාස්ත්‍රය අපිට වැඩි දියුණු කරන්නට බෑ. විපක්ෂයේ ඉන්නකොට පොතපත භාවිතයේ සාක්ෂරතාවය වැඩගත් වෙලා රාජ්‍ය බලය ලැබුණාන් පස්සේ ඒවා අවදගත් වෙන්නට බෑ.
4: ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමේ සංවිධාන කරන පොත් ප්‍රදර්ශනයට බොහෝ පිරිසක් අදත් උදෑසන සිටම පැමිණෙමින් සිටිනවා. දේශීය මෙන්ම විදේශීය ප්‍රකාශකයන් රසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රදර්ශනයේදී දෙස් විදෙස් පොත්පත් රසක් විශේෂ වට්ටම් සහිතව ලබා ගැනීමට පාඨකින්ට අවස්ථාව හිමි.
6: අපි ආවේ දූල පිටින් ඉඳලා. හොඳයි, ඉතින් හැමෝටම කියවන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඉතින් ඒ වගේ පොත් ගන්න තමයි මාත් ආවේ.
7: මාතර වලසුනේ ඉඳන් ආවේ. ඉතින් ගොඩක් දුර දෙවාගෙන පුතත් එක්ක ආවා. අධ්‍යාපන කටයුතු වලට ගොඩක් වටිනකමක් තියෙනවා ඉතින් මේ ප්‍රදර්ශනයේ.
6: ළමයි උනත් පොත් කියවන එක ගොඩක් අඩු වෙලා තියෙන කාලෙක මේ වගේ බුක් පෙයා එකක් තියලා ඉවරලා කියවීම දිනු කරන එක ගැන සතුටුයි.
7: දශකයක විතර අද්දකින් එකතු කරලා තියෙනවා දෝදු කියන පොත. මාධ්‍ය ජීවිතයේ හරිම සුන්දර චරිත රාශියක් ගුවන් විදුලිය, රූපවාහිනිය, පුවත්පත් කලාවේදී හම්බ වෙලා තියෙනවා. ඒ අය රහ විදිහට තමන්ගේ මාධ්‍ය ජීවිතය ගත කරපු විදිය දෝදු පොතට එකතු කරලා තියෙනවා. ඉතින් ආරාධනා කරනවා දෝදු අරගෙන කියවන්න. විශේෂයෙන්ම මාධ්‍ය ජීවිතයට අලුතෙන් එන්නේ ඉන්න අපේ ඒජෙන්සි එකට හොඳ මොටිවේෂන් එකක් වෙයි කියලා ආරාධනා කරනවා දෝදු බලන්න.
4: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවර නිල මාධ්‍ය අනුග්‍රහය දක්වන්නේ TV දෙරණයි. ප්‍රදර්ශන භූමිය TV දෙරණ විශේෂ කලාපයක් ස්ථාපිත කර ඇති අතර ප්‍රවෘත්ති නිවේදනයට දක්ෂ දරුවන්ට එහි පැවැත්වෙන තිර පරීක්ෂණ වලට සහභාගී වීමට අවස්ථාව හිමිවන්නේ මෙලෙසින්. ඉන් තෝරාගැනෙන දරුවන්ට අද දෙරණ ප්‍රවෘත්ති නාලිකාවේ ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමට අදත් වරම් පිළිගුණා.
8: කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ 9 වැනි දිනයයි.
9: අදත් උදෑසන සිට මේ වන විටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින්
10: පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා ජනතාව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
9: සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිනවා.
11: මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ කුටි 475කින් සමන්විතයි.
4: මේ අතර අරුණ පුවත්පතේ 8 වැනි සම්මන්ත්‍රණයට සමගාමීව අවම පහසුකම් සහිත පාසල් 8ක් වෙනුවෙන් පුස්තකාල පහසුකම් සැපීමේ වැඩපිළිවෙල යටතේ පොත් එකතු කිරීම ලිබර්ටි පබ්ලිෂර්ස් ප්‍රදර්ශන කුටියේදී සිදු කරනවා. ඒ අනුව ප්‍රදර්ශනයට පැමිණෙන ඔබටත් පාසල් දරුදරියන් වෙනුවෙන් ඔබේ සටහනක් සහිතව පොත් පරිත්‍යාග කිරීමට හැකි. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට රාත්‍රී 9 අවසන් වෙනවා.
3: යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර දෙරණ ඩ්‍රීම් ස්ටාර් 13 වැනි අදියරේ අවසන් 72 දෙනාගේ තරගවටය අද රාත්‍රියේ 7:30ට ආරම්භ කිරීමට මෙවන විට සියල්ල සූදානම් කර තිබෙනවා.
2: පසුගිය සමයේ එම තරගකරුවන් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ වැඩමුළු වෙත යොමු කෙරුණු අතර ඔවුන් අද සිට ඩ්‍රීම් ස්ටාර් වේදිකාව මත සජීවීව සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සූදානමින් සිටිනවා.
12: යෞවනයේ සිහින සැබෑ කරන තාරකා පෙළහර. දෙරණ ඩ්‍රීම් ස්ටා වැඩසටහන අඛණ්ඩව අදියර 12ක් පුරා දියත් කෙරුණේ ශ්‍රී ලංකාවේ දීර්ඝතම කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක වූ ගායන රියැලිටි තරගාවලිය ලෙසින්. ඩ්‍රීම් ස්ටා ආරම්භයේ සිට ගෙවුණු දශක දෙක පුරා ශ්‍රී ලාංකේය ගීත කෙතට දක්ෂ තරු රැසක් දායාද කිරීමට හැකියාව ලැබුණා. එම තරු බොහෝ දෙනෙක්ට ගායන ක්ෂේත්‍රයෙන් පමණක් නොව රංගන ක්ෂේත්‍රයෙන්ද ඉදිරියට යාමට අවස්ථාව උදා වුණා. එය තවදුරටත් ඉදිරියට ගෙන යමින් ඩ්‍රීම් ස්ටා 13 වන අදියර ඇරඹුණේ මෙරට තරුණයේ සිහිනවලට නව බලාපොරොත්තුවක් ලබා දෙමින්. ලැබුණු දහස් සංඛ්‍යාත ආයුධම් පත් අතරින් දක්ෂයින් සොයා සුදුසුකම් පරීක්ෂණ ප්‍රදේශ රැසක දීම පැවැත්වුණේ ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක අධීක්ෂණයේ අවසන් තර්ගකරුවන් 72 දෙනාගේ වටේට සුදුසුකම් ලැබුවා. ඔවුන් සියලු දෙනා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ගේ වැඩමුළු වෙත ගෙවුණු දින කිහිපයේ මුළුල්ලේ යොමු කෙරුණේ ඩ්‍රීම් ස්ටා අවසන් 72 දෙනාගේ සජීවී තරග වටේට ඔවුන් සූදානම් කරමින්. යනුව අද රාත්‍රී 7:30 සිට ඔවුන් දෙරණ ඩ්‍රීම් ස්ටා 13 වන අදියරේ වේදිකාව මත සජීවීව සිය දක්ෂතා ඉදිරිපත් කිරීමට සූදානම්.
13: ශ්‍රී ලංකේය රියැලිටි ඉතිහාසයේ අතිශය ප්‍රථම වතාවට අලුත්ම අත්දැකීමක් අද දිනේ පටන් දෙරණ ඩ්‍රීම් ස්ටා වේදිකාවෙන් ඔබට අත්විඳින්න අවස්ථාව උදාවනවා. ඒ තමයි ඔග්මෙන්ටන් රියැලිටි තාක්ෂණයෙන් බලගැන්වුණු සජීවීකරණ රූපරාවමලින් සමන්විත.
14: FM, the many voices of multicultural Australia. Stand by for the next program. Broadcasting in Bengali.